0: මොමස දිකර හැපිට ටෝක්මේ කම එනි කෙරනිට
1: නේ හල ගොතරක් බගලන කරද
0: ඕකේ
1: බල් ෆෙල්ටර
0: යයක්
1: ස්තුවාල ෆියරෝත්තක පරමාඩු චෙල්ලි මාර්ජ අයිලි පරමාවිත හම කලි කෆරිර ගවරන
0: යය
1: ස්කූල් ක බාත නාස් හෝල්ට සක සක ජයි කෙල ෆුල්
0: ය
1: රෝජ
0: මර්වට වසන් මෝය තැයිද යුදවර
1: ය ඔරන විේශ ක්‍රමලිතැයි තිස චිත්න රහ
0: නේ
1: මකල කහසක් චීජමන්න
0: ය ප්‍රචී බරජන් සනුවන් අන ලිචහන් එන දහව මැන්සි ඕක ්‍රාහ අපලුන් තනකරක අගර ජපතාන චාතේ හෙකි වත් හැබියලි සුල්ලයි හත් එය යෙහ දකනියරි හම් බැලමන්සේ වැයි දවර්කා භිය රජන් දවර්කාර හම් යිටල් වටි කුච් අපන් ජවානිකේ යෙහක බාරෙන් බතායිසකෙ හේ ඔවු සෝහය තයිද ඇස්ලක්ත තයිද ඕක් නිල් 7 2 3 6 5 9 8 तो भाई राजन कुछ सुनाई हम उस सबके को गीत तो अभी हम लोग आ जाएंगे लदमेंस में बेचे स्फीयर को मैं देंगे
1: या सीख